0: السر الخامس من أسرار الفرح، العثور على يسوع المسيح في الهيكل بين العلماء.
1: Nel quinto mistero gaudioso si contempla la ritrovamento del bambino Gesù nel tempio tra i dottori della legge.
2: In the fifth joyful mystery, we contemplate the loss and finding of the child Jesus in the temple among the doctors.
3: ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලෙවේ දිටු වේවා.
4: අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව, අපට වර්ධ කරන අයගේ වැරදි අපකමා කරන්නාක් මෙන් අපගේ වැරදි ද කමා කළ මැනව, පාපවස්සාවන්ට අසීමට අපට ඉඩ නොදී අහපතින් අප මුදාගත මැනව.
3: නමෝ මරියනී ප්‍රියපසාද පූර්ණවන්තියනී ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබ වහන්සේගේ ශ්‍රී කුසේ පළවන් ජේසු ආශිර්වාද ලද්දා මේ
4: සාන්ත මරියනී දේව මෑණියනී පාපිය උපදෙසා දනුත් අපේ මරණ වෙලෙදී ත්‍යාඥා කළ මැනව.

0: නමෝ මරියනී ප්‍රියපසාද පූර්ණවන්තීනී ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ඉස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රී කුසේ පළවන් ජේසු ආශිර්වාද ලද්දා ඔමේ
1: සාන්ත මරියනී දේව මෑණියනි පාපිය උපදෙසා දනුත් අපේ මන්නවිලේදී ත්‍යාඥා කළ මෙනව ආමෙන්
0: නමෝ මරියනී ප්‍රියපසාද පූර්ණවන්තීනී ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ඉස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රී කුසේ පළවන් ජේසු ආශිර්වාද ලද්දා උමේ
1: සාන්ත මරියනී දේව මෑණියනි පාපිය උපදෙසා දනුත් අපේ මන්නවිලේදී ත්‍යාඥා කළ මෙනව ආමේ
0: නමෝ මරියනී ප්‍රියපසාද පූර්ණවන්තීනී ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ඉස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රී කුසේ පළවන් ජේසු ආශිර්වාද ලද්දා උමේ
1: සාන්ත මරියනී දේව මෑණියනි පාපිය උපදෙසා දනුත් අපේ මන්නවිලේදී ත්‍යාඥා කළ මෙනව ආමෙන්
0: නමෝ මරියනී ප්‍රියපසාද පූර්ණවන්තීනී ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ඉස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රී කුසේ පළවන් ජේසු ආශිර්වාද ලද්දා උමේ
1: සාන්ත මරියනී දේව මෑණියනි පාපිය උපදෙසා දනුත් අපේ මන්නවිලේදී ත්‍යාඥා කළ මෙනව ආමෙන්
0: නමෝ මරියනී ප්‍රියපසාද පූර්ණවන්තීනී ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ඉස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේගේ ශ්‍රී කුසේ පළවන් ජේසු ආශිර්වාද ලද්දා උමේ
1: සාන්ත මරියනී දේව මෑණියනි පාපිය උපදෙසා දනුත් අපේ මන්නවිලේදී ත්‍යාඥා කළ මෙනව ආමෙන්
0: නමෝ මරියනී ප්‍රියපසාද පූර්ණවන්තීනී ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ඉස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේගේ ශ්‍රී කුසේ පළවන් ජේසු ආශිර්වාද ලද්දා උමේ
1: සාන්ත මරියනී දේව මෑණියනි පාපිය උපදෙසා දනුත් අපේ මන්නවිලේදී ත්‍යාඥා කළ මෙනව ආමෙන්
0: නමෝ මරියනී ප්‍රියපසාද පූර්ණවන්තීනී ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ඉස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේගේ ශ්‍රී කුසේ පළවන් ජේසු ආශිර්වාද ලද්දා උමේ
1: සාන්ත මරියනී දේව මෑණියනි පාපිය උපදෙසා දනුත් අපේ මන්නවිලේදී ත්‍යාඥා කළ මෙනව ආමෙන්
0: නමෝ මරියනී ප්‍රියපසාද පූර්ණවන්තීනී ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ඉස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේගේ ශ්‍රී කුසේ පළවන් ජේසු ආශිර්වාද ලද්දා උමේ
1: සාන්ත මරියනී දේව මෑණියනි පාපිය උපදෙසා දනුත් අපේ මන්නවිලේදී ත්‍යාඥා කළ මෙනව ආමෙන්
0: නමෝ මරියනී ප්‍රියපසාද පූර්ණවන්තීනී ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ඉස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේගේ ශ්‍රී කුසේ පළවන් ජේසු ආශිර්වාද ලද්දා උමේ
1: සාන්ත මරියනී දේව මෑණියනි පාපිය උපදෙසා දනුත් අපේ මන්නවිලේදී ත්‍යාඥා කළ මෙනව ආමෙන්
0: පිතා පුත්‍රයායි ස්ත්‍රී සාන්ත චිත්තතන වහන්සේටමයි ශ්‍රෝස්ත්‍ර වේවා
1: ආදී වාක්මින් දනුත් නිතිපතත් අනන්ත කාලයේදීත් වේවා ආමෙන්